ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා. අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සියලු දුක් දුම් දහම් සුවඳින් හද ගැටලු ඉඳ හිට නැගෙන තරමට

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

උතුම් මහා සංඝ රුවනි සරණයි. සදාකාලෙන් සදාකාලිට ඔබ

0: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එම් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළවෝ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සැමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල
2: ගුවන් විදුලිය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
2: සුදුල ගුවන් විදුලියේ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදුකරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි, ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිඟුතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංගුතුන් මේ සෝවාන් ඵලයට පත් වුණු බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතු වුණේ කුමක්ද? පිංගුතුනි පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ බෝමලුව වටේ චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. ඒ නිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් ඒට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මළුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතව සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: හොයාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

අටා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වෙයි. ඉතින් අද මේ බණහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ අපේ ජීවිතේ අපි රැස් කරගන්න පින මනුලොව ඉපදුනත් දෙව්ලොව ඉපදුනත් පැවිදි වුණත් නිවන් දකින්න තෙක් මුළු සංසාර ගමන පුරාම පින් කරගත්ත කෙනාට පිනේ විපාක ලැබෙන ආකාරය මේ ධර්මයේ සඳහන් වෙනවා. ප්‍රතිපදා කීපයක්, ප්‍රතිපදා හතරක් බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයන් තුල පෙන්වුවා. සුඛාපටිපදා, සැප සහිත ප්‍රතිපදාවකින් කිප්පාබිඤ්ඤා, ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයෝ මේ සම්බුද්ධ ශාසනයේ වැඩ ඉඳලා තියෙනවා. ඒ අය සැප සහිත ප්‍රතිපදාවකින් ධර්ම අවබෝධය කරා යන්නේ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා සුඛාපටිපදා දණ්ඩාබිඤ්ඤා කියනවා. ඒකේ තේරුම තමයි සැප සහිත ප්‍රතිපදාවකින් ධර්ම මාර්ගයේ නිවන කරා ගමන් කරත් ඒකේන අවබෝධ කරගනිද්දී ඒ ධර්ම අවබෝධයේදී ලොකු වෙහෙසක් වීරියක් දරන්නට වෙනවා. එකපාරට සැනින් අවබෝධ වෙන්නේ නැහැ, අවබෝධ හිමි. හැබැයි ධර්ම අවබෝධය කරා යන ප්‍රතිපදාව බොහොම සැපසහිත ප්‍රතිපදාව. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා. සමහර අය සසරේ ධර්මය අවබෝධ කරගන්නවා දුක් සහිත ප්‍රතිපදාවකි. ඒ අය නිවන් දකින්න යන ගමනේ හරි කරදර. ගිහිව හිටියත් පැවිදි වෙන්න කියත් පැවිදි ජීවිතේ වුණත් හරිම කරදර, බාධා, ප්‍රශ්න, ගැටලු මැද්දේ ධර්ම අවබෝධය කරා යන්න තියෙනවා. හැබැයි බණ භාවනා කරද්දී ධර්මයේ දියුණු කරද්දී අවබෝධ ඉක්මන් ඉක්මනින් ධර්මයේ අවබෝධ වෙනවා, වැටහෙනවා. ප්‍රඥාව නුවණ පහළ කරගන්නවා ඉක්මනින්. හැබැයි මේ නිවන කරා යන මාර්ගේ බොහොම දුක් සහිතයි. දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා දුක් සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින් අවබෝධය කරා යනවා. තවත් පිරිසක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුක්ඛාපටිපදා ප්‍රතිපදාව දුක් සහිතයි, දණ්ඩාබිඤ්ඤා අවබෝධ කරගන්න ගියත් බොහෝ කාලයක් යනවා, හරි වෙහෙසක් දරන්න වෙනවා. එතකොට මේ කියන ප්‍රතිපදා හැම දෙයක් තුළම ඒ අය සසරේ රැස් කරගත්ත පින්පව් කුසලා කුසල ධර්මයන් තමයි තමන් ධර්ම අවබෝධය කරා යනකොට තමන්ගේ පසුපස සෙවණැල්ල වගේ සැප සහිත ප්‍රතිපදාවක්ද දුක් සහිත ප්‍රතිපදාවක්ද ඉක්මනින්ම ධර්ම අවබෝධය ලැබෙනවද බොහෝ වෙහෙසට පත් වෙන්න වෙනවද කියන කාරණා තීරණය කරන්න. පින්තුනි, සසරේ දන් පැන් දීපු අය, බොහෝ පින්කම් කරගත් අය, සසරේ පින බලවත් අය සැප සහිත ප්‍රතිපදාවකින් නිවන කරා යනවා. සුඛාපටිපදා, ඒ අයගේ ප්‍රතිපදාව බොහෝම සැප සහිතයි. ඒ අය සසරේ මනුලොව ඉපදුනත් රජ පවුල්වල සිටු පවුල්වල බොහෝ සැප සම්පත් ඇති තැන්වල උපදිනවා. කොහෙ ගියත් යන යන තැන උදව් උපකාර කරන්න පිරිස, යාළුවෝ, මිත්‍රයෝ. ඊළඟට ඒ කෙනා පැවිදි වුණත් පැවිදි ජීවිතයේ තුලත් සිව්පසය යන යන තැන ලැබෙනවා.
කොයි ප්‍රදේශයක වැඩ සිටියත් දාන ටික වරදින්නේ. බෙහෙත් හෙත් ටික සිවුරු පිරිකර ආවාස තමන්ට අවශ්‍ය පරිදි තමන්ට වුවමනා ප්‍රමාණයටත් වඩා තමන්ට ඒ ගමනේ සැප පහසුකම් සියල්ල ලැබෙනවා සසරේ දන් දීපු පින් කරගත් කෙනාට. ඒ වගේමයි සසරේ භාවනා කරලා ධර්මයේ නුවණින් විමසලා යෝනිසෝ මනසිකාරය දීලා අන් අයට ධර්මයේ කියලා දීලා මෙන්න මේක තමයි කුසල් මේ තමයි අකුසල් අකුසලෙන් වළකින්න කුසල් වඩන්න හිත දමණය කරන්න කියලා මග අන් අයට කියලා දීලා ඒ සසරේ රැස් කරගත්ත කුසල බලවත්කම නිසා ඉක්මනින් ධර්ම අවබෝධි ලබන උග්ගටි තඤ්ඤ විපටි තඤ්ඤය හැටියට උපදිනවා. සමහර වෙලාවට එක ගාථාවක් ඇති. එක පුංචි උපක්‍රමයක් ධර්ම අවබෝධයේ කරා අරගෙන යනවා. එවැනි ශ්‍රාවකයෝ සසරේ හොඳට පිං කරලා කුසල් වඩාගත්ත ප්‍රතිපදාවක් සැපසහිතයි අවබෝධයත් ඉක්මනින් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සසරේ බොහෝ පිං කරපු අය ඉන්නවා. හැබැයි අපි දකිනවා වර්තමාන සමාජය තුල වුණත් සමහරු ඉන්නවා හරියට පිං කරනවා. හැබැයි භාවනා කරන්නේ නැහැ. ධර්ම අවබෝධයේ පිණිස තමා තුලින් යෝනිසෝ මානසිකාරය දෙන්න උත්සාහයක් නැහැ. අනිත් අයට උදව් කරනවා. සමහර ලාවට සීල් දවසක වුණා සීල් ගන්න අයට දානි දෙනවා. භාවනා වැඩසටහන් සංවිධානය කරන්න කැමති. ඒ අයට ඇප උපස්ථාන කරන්න, ගිලම්පස සකස් කරන්න, පූජා කරන්න ඒ ඔක්කොම කරනවා. හැබැයි යා බණ භාවනා කරන්නේ. එතකොට මෙවැනි ශ්‍රාවකයෝ අපිට සමාජයේ එක එක තලවල හම්බ වෙනවා. එතකොට සසරේ එවැනි පින් කරගෙන බොහෝ වශයෙන් දම් පින්කම් කරලා පින් කරගත් අය සැප සහිත ප්‍රතිපදාවක් ලැබෙනවා. නිවන් අවබෝධය කරා යන ගමන බොහෝ සැප සහිතයි. උපෝපං ආත්ම භාවවල සැප සම්පත් ලැබෙනවා. හැබැයි බණ භාවනා කරමින් කුසල් වඩන්න ධර්ම අවබෝධය පිණිස තමා තුලින් ධර්මයේ විමසන්න හිත දමණය කරන්න සසරේ උත්සාහ කරලා නැහැ. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වඩාගෙන නැහැ සසරේ. එහෙම කෙනෙක් අවබෝධ කරගන්න මහන්සි ගන්නකොට ලොකු උත්සාහයක් වීරියක් දරන්න වෙනවා. අවුරුදු ගණන් බණ භාවනා කරනවා හිත එකඟ කරගන්න අමාරුයි. ලොකු උත්සාහයක් වීරියක් දරලා ධර්මය අවබෝධ කරන්නේ ඔබ අහලා ඇති සෝනහාම්දුරු. මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුණේ සෝනහාම්දුරුවන්ට. උන්වහන්සේ රාජ කුමාරේ රජ පවුලක හැදී වැඩිච්ච කුමාරේ. එතකොට බලන්න සංසාර පින නිසා මනුස්ස ලෝකෙ ඉපදුනේ රජ පවුලක බොහෝ සැප සම්පත් ඇති තැනක ඉපදුනා. රාජ කුමාරයෙක් හැටියට බොහෝ සැප සම්පත් යටතේ මාලිගාවේ හැදී වැඩුණා. තරුණ වයසේ එනකොට බණහල පැවිදි වුණා. අර රාජකීය සැප සම්පත් සම්බන්ධතා මේවා මත උන්වහන්සේට ඒ සියලු පහසුකම් මොනවා ලැබුණත් උන්වහන්සේ කල්පනා කරා මම ධර්මාවබෝධයට දිවි දෙවනි කොට වීරිය වඩන්නට ඕන. උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා පුදුම වීරිය. හැබැයි අවබෝධේ ඉක්මනින්ම උන්වහන්සේට අවබෝධය ලැබුණේ නැහැ. උන්වහන්සේට සමාධියක් පවා ඇති කරගන්න අවුරුදු 25ක් වීරිය වඩන්න උනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. වීරිය වඩනවා, රැල්ලි වෙනකන් සක්මන් කරනවා, භාවනා කරනවා. උන්වහන්සේ අවසානයේ සක්මන් කරලා කරලා යටිපතුල් පවා සක්මනේ තුවාල වෙලා අඩිය තියෙන තැන්වල ලේ ගලනවා. ඒත් උන්වහන්සේගේ වීරිය අතහැරියේ නැහැ. දන ගහගෙන දනිස් දෙකෙන් සක්මන් කරා කියලා. සමහර අය ඉන්න දැඩි වීරිය ආවට පස්සේ මැරුණත් නවත්තන්නේ. මම මැරුණත් මේ වීරිය අතහරින්නේ නැහැ කියලා එවැනි දැඩිව වීරිය ගන්නවා. අන්න ඒ වගේ වීරියක් ගත්තා. අවුරුදු 25ක් වීරිය වැඩුවා. ජාගරියාන යෝගේ නිදි මරාගෙන භාවනා කරා කියලා. ඉරියව් තුනයි. හිටගෙන ඉන්න ඉරියව්, ඉඳගෙන ඉන්න ඉරියව්, සක්මන් කරන ඉරියව්ව, නිදාගෙන ඉන්න ඉරියව්වටවත් කය යොමු කරන්නේ. අනෙක් ඉරියව් තුනෙන්ම වීරිය වඩනවා. දවල් රැ නැතුව වීරිය වඩනවා. දවසක්, සතියක්, මාසයක්, අවුරුද්දක් නෙමේ අවුරුදු 25ක්. ඒ තුන්වහන්සේට සමාධියක්වත් බලවත් ඇති කරගන්න බැරි වුණා. අවසාන උන්වහන්සේට හිතුණා මට පින නැතුව ඇති. මම මෙච්චර වීරිය කර අවුරුදු 25ක්
අනේ මට සමාධියක්වත් නැහැ. මං සිවුරු ඇරලා යනවා. ගිහින් හොඳට පින් දහම් කරගෙන ඉන්නවා. මට පින නැතුව ඇති කියලා හිතුණා. අන්නේ වෙලාවේ ඒ සිතුවිල්ල මහා කාරුණික බුදුරජාණන් වහන්සේට අරමුණ වුණා. උන්වහන්සේ ඉරදීෙන් දික්කල අතක් හකුලනවා වගේ. හකුලපු අතක් දිගහැරියා වගේ ඒ සැනින් උන්වහන්සේ වැඩ සිටියේ තැනින් අතුරුදහන් වෙලා සෝන හාමුදුරු ඉදිරියේ ඉරදීෙන් පෙනී සිටියා. පෙනීද ලැහුව සෝන ඔබ වීරිය අතහැරියා නේද? අනේ ස්වාමිනී බලන්න කියව මගේ මේ යටිපතුල් පුපුරලා මේ සක්මන පුරා තියෙන මගේ ලී මම පුදුම වීරියක් වැඩුවා. අවුරුදු 25ක් වීරිය කරා. නමුත් මට සමාධි මාත්‍රයක්වත් ඇති කරගන්න බැරි වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සෝන හාමුදුරන්ට වීරිය පවත්වන්න ඕනේ ආකාරය ගැන සිතාරයක තත් උපමා කරගෙන දහම් දෙස්ව. ඒකට හේතුව සෝන හාමුදුරු ගිහි කාලේ රාජකුමාරයෙක් හැටියට බොහොම දක්ෂ සිතාර වාදකයෙක්. උන්වහන්සේ ආසකරේ ප්‍රියකරේ ගිහි කාලේ රාජකුමාරයෙක් හැටියට සිතාර වාදනය කරන්න කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිතාරේම උපමා කරගෙන සෝන ඔය සිතාරේ තත් ඕනෑවට වඩා තද වුණොත් ඔබට මිහිරි ස්වරයක් ගන්න පුළුවන්ද? බැහැ ස්වාමීනි කිව්වා. එහෙමනම් සෝන ඔබ ඒ කාලේ රාජකුමාරයෙක් හැටියට සිතාර වාදනය කරද්දී ඒ සිතාරේ තත් ලිහිල්ව බුරුල් කරලා තිබ්බොත් වාදනය කරලා මිහිරි ස්වරයක් ගන්න පුළුවන්ද? අනේ ස්වාමිනී එහෙමත් බෑ. එහෙනම් සෝණ කොහොමද ඔබ ඒ කාලේ සිතාර වාදනය කරේ? තත් තද කරන්නෙත් නැතුව අවශ්‍ය ප්‍රමාණයට වඩා ලිහිල් කරන්නෙත් නැතුව මධ්‍යස්ථ විදිහට තියාගත්තා කියලා. බුදුරජාන් වහන්සේ වදාලා සෝණ ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් ඔය විදිහම තමයි. ඕනෑවට වඩා කලබලයක් හදිස්සියක් හිත උද්දච්චයට යනවා කියෝ. සාමාන්‍ය අපි ගැන කලබලයට මොකුත් කරගන්න බෑ කිය. හිත කලබලයි, මං කොහොම හරි මේක කරගන්න, කොහොම හරි කරගන්න, කොහොම හරි කරගන්න කියලා හිත කලබලයි. ඒ කලබලයත් එක්ක හිත උද්දච්චයට යනවා, හිත විසිරෙනවා. භාවනා නිමිත්ත හිත පිහිටන්නේ, හිත විසිරෙනවා. ඊළඟට වීරිය අඩු වුණොත් වෙන්නේ අර සිතාරේ තත් ලිහිල් කරා වගේ. හිත කුසීතකමට, නිදිමතට, අලසකමට, කම්මැලි ගතියට වැටෙන. වීරිය ඕනෑවට වඩා වැඩි වුණත් හිත උද්දච්චයට යන. වීරිය ඕනෑවට වඩා අඩු වෙච්ච ගමන් කුසීතකමට, කම්මැලිකමට, නිදිමතට වැටෙන. ඒ නිසා සෝන භාවනා නිමිත්තේ හිත පිහිටවා ගන්න පුළුවන් අවශ්‍ය කරන ප්‍රමාණයට වීරිය ගන්න. බුදුරජාණන් වහන්සේ සෝන හාමුදුරන්ට වීරිය ගැන අවවාද කරලා උන්වහන්සේට භාවනා කමටහනක් දීලා බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියා. සෝන හාමුදුරෝ ඒ උපදේශ අනුවම වීරිය වැඩුවා. උන්වහන්සේට අවුරුදු 25ක් ලබා ගන්න බැරි වෙච්ච චිත්ත දියුණුව උන්වහන්සේ ඇති කරගෙන ධර්මාවබෝධය ලබලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ සම්බුද්ධ ශාසනයේ ආරම්භක වීරිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්නේ සෝන මහරහතන් වහන්සේ. එතකොට අපිට පේනවා උන්වහන්සේ බොහොම රාජකුමාරයෙක්. බොහොම විනෝදෙන් ගිහි කාලේ සිතාර වාදනය කරපු රාජකුමාරයෙක්, රජපෞලක ඉපදිච්ච කෙනෙක්. ඒ සැප සම්පත් ඇති සැප සහිත ප්‍රතිපදාවක හිටියට අවබෝධ කරගන්න කොච්චර වීරියක්, කොච්චර දුකක් විඳින්න සිද්ධ වුණාද? ඒ නිසා පින්වතුනි අපි පින් කරන්න ඕනේ. සසර පින අවශ්‍යයි. ඒ පින වගේම ධර්මාවබෝධයට වීරිය වඩන්න, නිතර බණහන්, ඇසූ ධර්මයේ යෝනිසෝ මනසිකාරය දෙන, තමා තුළින් ධර්මයේ ගලප ගලප බලන්න, අනිත්‍ය මෙනෙහි කරන්න, පංච උපාදානස්කන්ධේ පටිච්ච සම්පාදේ ආයතන හය ගැන නිතර මෙනෙහි කර කර බලන්න. අන්න එතකොට ඔබට ධර්මාවබෝධයට අවශ්‍ය ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය ඔබ තුළ වර්ධනය වෙනවා. එවැනි ශ්‍රාවකයාට සසරේ සැප සහිත ප්‍රතිපදාවක් වගේම කිප්පා විඤ්ඤා, ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නත් අවස්ථාව ලැබෙනවා. ඊළඟට සසරේ පින් කරගත්තේ නැති අය ඉන්නවා. දැන් සමහර අය අපි මේ සමාජයේ දැකලා තියෙනවා, සමහරු පිනට ගරහන. ඒ පිනට ගරහමින්, ඒ පිනට ගරහන්නේ මේ අන්‍යාගමිකයෝවත් ධර්මයේ නොදන්න අය හැමෝම පිනට ගරහනවත් නෙමෙයි.
සමහර අය භාවනා කරනවා සුදු ඇඳගෙන භාවනාවේ දෙන ධර්මාවබෝධයට වීරිය ගන්නයි. හැබැයි ඒ අය යම් යම් වැරදි දොස්ටිවල ඉන්නවා. ඔය පින්කම් කර කර ඉඳලා හරියන්නේ නැහැ. භාවනාව විතරයි. මේ භාවනා කරන්නේ නැතුව මේ පින්කම් කර කර හරියනවද කියලා පින්කම් වලට ගරහනවා. කෙනෙක් දන් දුන්නොත් ඒකට බනිනවා. තව කාට හරි නැති බැරි කෙනෙකුට උදව් කරොත් ඕවා කර කර ඉඳලා හරියන්නේ නැහැ කියලා ඒකට ගරහනවා. එතකොට මේ වගේ තමන් පින් කරන්නෙත් නැහැ. පින්කම් කරන අය දිහා දැකලා මෙයා බොරු වැඩ පිස්සු වැඩ ඕවා කරලා හරියනවද කියලා අනුන්ගේ පිනටත් ගරහනවා. දැන් අපි හිතමු ඒක න ඇත්තටම භාවනාවට උත්සාහ ගත්තා කියලා. වීරිය වඩනවා, භාවනා කරනවා. හැබැයි දම් පින්කම් කරගන්න උනන්දුවක් නැහැ. එවැනි කෙනෙකුට සසරේ යන්න තියෙන්නේ දුක්ඛාපටිපදා, දුක් සහිත ප්‍රතිපදාවක් කියලා බුදුහාඳුරු පෙන්නනවා. ඇයි අර සසරේ පින් කළා නැති නිසා උපෝපං ආත්ම භාවවල බොහෝම දිලිඳු, දුප්පත්, අසරණ, ලෙඩ රෝග බහුල, එක්ක ආයුෂ අඩුයි, නොඒ කරදර බාධා යන යන තැන හිරිහැර, එවැනි බොහොම දුක්ඛිත ප්‍රතිපදාවක් තුළ දුක් සහිත ගමනක් තමයි සසර යන්න තියෙන්නේ. හැබැයි යම් වෙලාවක කල්යාණ මිත්‍රෙක්, සත්පුරුෂෙක් මුණ ගැහිලා බුද්ධ ශාසනයක වීරිය වැඩුවොත් ඉක්මනින් අවබෝධය ලබන්න පුළුවන්. ඇයි සසරි භාවනා කරලා තියෙන්නේ, ප්‍රඥාව වඩලා තියෙනවා, ධර්මාවබෝධයට උත්සාහ කරලා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කරලා නම් අන්න යාගේ අවබෝධය ඉක්මන්. හැබැයි ඒ අවබෝධය පිණිස යන මඟ, ඒ ගමන බොහොම දුක් සහිතයි සසරි පින් කරගෙන නැති නිසා. ඊළඟට සමහර අය අපි මේ සමාජය දකිනවා පින් කරන්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ, කුසල් වඩන්නෙත් නැහැ, ධර්මාවබෝධයට උත්සාහයකුත් නැහැ, තමන් කරන පිනකුත් නැහැ, කරන පිනටත් අනුන්ටත් ගරහනවා. එවැනි අයගේ සංසාර ගමනත් දුක් සහිතයි. අවබෝධ කරගන්න ගියත් ලොකු වීරියක් උත්සාහයක් දරලා හරදර බාධා මැද්දේ ටික ටික තමයි නුවණ වැඩෙන්නේ, ප්‍රඥාව වැඩෙන්නේ. බොහෝ වෙහෙසක් ගන්න වෙනවා ධර්මාවබෝධය පිණිස. එතකොට පින්වතුනි අපිට මේ තුලින් පේනවා සසරේ තම තමන් රැස් කරගත් කර්ම විපාක, අපිම වපුරන දේවල් තමයි නිවන් දකින්න යන ගමනේ අපට අස්වැන්න හැටියට නෙලාගෙන ධර්මාවබෝධය කරා යන්න තියෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා සුමනා සූත්‍රය කියලා බොහොම ලස්සන දේශනාවක් සඳහන් වෙනවා. මෙන්න මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සසර පින් කරගත්ත කෙනා මෙලවත් පිනේ විපාක ලබන හැටිත්, දෙව්ලොව ඉපදුනත් ඒ පිනේ විපාක ඔහු භුක්ති විඳින ආකාරයත්, දෙව්ලොවින් මනුලොවට ආවත් පිනට අනුව වෙනස් ආකාරයකට උප්පත්තිය කරා යන ආකාරයත්, පැවිදි වුණත් නිවන කරා යන මඟ පිනේ විපාක ලැබෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ මේ සුමනා සූත්‍ර පෙන්නන. මේ දේශනාවේ සඳහන් වෙන්නේ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ යාළුව දෙන්නෙක් පැවිදි වුණා. මේ දෙන්නා ගිහි කාලෙත් හොඳ යාළුවෝ. දෙන්නම සංසාරය ගැන කලකිරිලා මේ දෙන්නම කතා වුණා, අපි ගිහිලා බුද්ධ ශාසනයේ පැවිදිමු, අපි නිවන් දකින්න උත්සාහ කරමු. අනේ කොච්චර දෙයක්ද කියලා යාළුවෝ දෙන්නම ගිහිලා ඔන්න එකම ආරාමයක පැවිදි වුණා. දැන් ස්වාමීන් වහන්සේලා දෙනම ගිහි කාලේ ඉඳන් දැන ඇඳුරුම් කන් තියෙන කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා දෙනම, මේ ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් එක ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ සාරණීය වත පුරනවා කියන උන්වහන්සේ කල්පනා කරා පැවිදි ජීවිතේ පැවිදි ගුණ ධර්ම වඩනවා වගේම පින අවශ්‍යයි. උන්වහන්සේ උදේ පාන්දර පිණ්ඩපාතේ වඩිනවා. තමන්ට ලැබෙන පිණ්ඩපාත දාන ටික අරගෙන ඇවිල්ලා අනෙක් ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා. පිණ්ඩපාත වැඩම කරන්න අපහසුයි. ගොඩක් දුර යන්න බෑ. අසනීපයි. එතකොට අර ස්වාමීන් වහන්සේ උදේම පිණ්ඩපාත වැඩම කරලා ඒ තමන්ට ලැබෙන දාන ටික අරගෙන ඇවිල්ලා ගිලන් භික්ෂූන්ට දන් දෙනවා. ඊළඟට අහනවා ස්වාමීනි අද දවසේ දානි හම්බුන්නේ නැත්තේ කාටද? පිණ්ඩපාතේ වැඩම කරලා දානමාන අඩුපාඩු තියෙන්නේ කාටද? මේ ඔබ වහන්සේලාටයි මම පිණ්ඩපාතේ කරගෙන ආවේ කියලා තමන් පිණ්ඩපාතේ කරගත්ත දානි ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. දැන් බලන්න පින් කරගන්න හැටි. පැවිද්දෙක් වුණත් උන්වහන්සේගේ පැවිදි ජීවිතේ පිණ්ඩපාතේ වඩිමින් තමන්ට ලැබෙන දානි ටික සංඝයාට දන් දීදී දානමේ පින් රැස් කරගත්තා. සමහර වෙලාවට තමන්ගේ දානෙත් නැති වෙනවා.
ඇ උදේ පාන්දර ගිහිල පින්ඩ පාත කරන ලැබෙන දානටික ඔන්න තව කාට කාට හරි පූජ කර. ආයිත් පින්ඩ පාත වඩින්. ඒ ලැබිච්ච දානටික ගෙනලා තව කාට හරි පූජ කරන. දැම් වෙලා බලනවා ඉර අවරට යන්න කලින් පින්ඩ පාත යනකට සමහල්ලාට ඉර අවරට ගිහිට. තමන්ගේ දානෙත් මග හැරෙන. තමන් පින්ඩ පාත කරලා අනුන්ට දුන්නා. තමන් වෙනුවෙන් පින්ඩ පාත යනකොට වෙලාව මග හැරිල ඔන්න දානටිකක් නැතිවෙන. ඒත් හිත හදාගන්නවා සතුටේ. අනේ මට මෙච්චර මං අනුන්ට දන්දීල මගේ දානයක නැති වුණනානික එහෙම හිතන්නේ. අන්න පාරමී පුරණ දානාදී පින්කං කරගන්න එවැනි සසර පින් ඇති උත්තමයන් වහන්සේ ලගේ සිතුවිලිවල ස්වභාවේ. හිතටවත් එහෙම සිතුවිල්ලක් ඇතිවෙන්න ඉඩ නොදී එදා දවස පින්ඩ පාත ගිහිල්ලා තමන්ට ලැබිච්ච දානෙටික දන්දීපු පින ගැනම හිත හිතා සතුටුවෙන්. එතකොට අනිත් යාළුවෝ දැන් එකට පැවිදිවෙච්ච අනිත් කෙනා උන්වහන්සේ හරියට භාවනා කරා භාවනාවීම ඉදිලා ගුණධර්ම වඩාගෙන හිටිය. එතකොට මේ යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් භාවනාත් කරා හැබැයි හරියට දන් දුන්නා. පින්ඳ පාත යමින් තමන්ට ලැබෙන දානෙ ටික අනිත් අයට පූජා කර කර දම් පින්කම් කරගත්තා. අනෙක් ස්වාමීන් වහන්සේ පින්ඳ පාත වැඩම කරලා තමන්ට දාන ටික ලැබුණා උන්වහන්සේ වැළඳුව භාවනා කරා. උන්වහන්සේ නිවන් මඟ වේගෙන් බණ භාවනා පැත්ත දියුණු කරගත්ත. මේ දෙන්නම මාර්ගඵල අවබෝධයක් නොලබා මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ඉපදුණා. හැබැයි දෙව්ලොව ඉපදුනාට දෙන්නගේ පිනේ ස්වභාවය වෙනස්. එක්කෙනෙක් මනුස්ස ලෝකෙ හරියට පින් කරගත්තා. පින්ඳ පාත වැඩම කරලා තමන්ට ලැබිච්ච දානෙ ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට පූජා කර කර හරියට දානමේ පින් කරගත්ත කෙනා උන්වහන්සේ මහේ ශාක්‍ය දේවතාවෙක් වෙලා දෙව්ලොව ඉපදුනා. දෙවියන් අතරත් බොහෝ පින් ඇති බලසම්පන්න මහේ ශාක්‍ය දෙවි කෙනෙක්. අනිත් යාළුවා කාශ්‍යප බුද්ධ ශාසනයකට පැවිදි වෙලා භාවනාමේ දිලා හිටපු කෙනා එයත් මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනා. හැබැයි අරතරම් බලසම්පන්න මහේ ශාක්‍ය කෙනෙක් නෙමෙයි. අල්පේ ශාක්‍ය දේවතා කොටසක දෙවි කෙනෙක් හැටියට ඉපදුන. දෙන්නම දෙවි ලෝකේ තමයි. හැබැයි පෙර සසරි කරපු පින්කං අනුව පින් කරපු කෙනා මහේ ශාක්‍ය දෙවි කෙනෙක් හැටියට ඉපදුනා. අනිත් කෙනා සාමාන්‍ය දේවතාවෙක් හැටියට දෙව්ලොව ඉපදුනා. සංසාර පුරුද්දට දිව්‍ය ලෝකෙත් දැන් මේ දෙන්න යාළු මිත්‍රයෝ. බොහෝ කාලයක් දිව්‍ය ලෝකෙ දිව්‍ය සැප සම්පත් විඳිමින් ඉඳලා මනුස්ස ලෝකෙට ආව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ දෙව්ලොවින් මනුලොවට ආ. මේ දෙන්නම දෙව්ලොවින් එකම වෙලාවට දිව්‍ය ලෝකෙන් චුත වෙලා බුදු කෙනෙක් මනුලෝ පහළ වෙලා කියලා මනුස්ස ලෝකෙට එන්නේ මනුස්ස ලෝකෙ ඉපදිලා ධර්මාවබෝධ කරගන්න පැවිදි වෙලා. මේ දෙන්න දෙව්ලොවින් මනුලොවට ආවට අර සසරේ පින් කරලා මහේ ශාක්‍ය දෙවියෙක් හැටියට ඉපදිච්ච කෙනා දෙව්ලොවින් චුත වෙලා කොසල් රජුරුවන්ගේ බිසවකගේ කුසේ රාජකුමාරයෙක් හැටියට තමයි පිළිසිඳගත්. එහි සසර පින බලව රාජකුමාරයෙක් හැටියට රජුරුවන්ගේ දේවියකගේ කුසේ පිළිසිඳගත්තා. අනිත් යාළුවත් දිව්‍ය ලෝකෙන් එකට චුත වුණේ. එයාට අරතරම් පින නෑ. එයාත් මාලිගාවෙම සේවිකාවකගේ වැඩකාරියෙකුගේ කුසේ මාලිගාවේ නතර වෙලා සේවය කරන සේවිකාව ඉන්නවා. එතකොට ඒ සේවිකාවකගේ කුසේ දරුවෙක් හැටියට ඉපදුන. එයයි රජ්ජුරුවන්ට ආවතේවකම් කරන මාලිගාවේ අතුපතු ගාන සුද්ධ පවිත්‍ර කරන වැඩ කරන සේවිකාව. එතකොට ඒ සේවිකාවකගේ කුසේ තමයි අනිත් දරුව පිළිසිඳගත්. මේ දෙන්නම එකම දවසේ මනුස්ස ලෝකෙ උපදින දරුව දෙන්න. අර රජ්ජුරුවන්ගේ බිසවකට දාව ලැබිච්ච දරුවයි අර වැඩකාරියට ලැබිච්ච දරුවයි දෙන්නම ඉපදුනාට පස්සේ දැන් මේ මාලිගාවේ සේවිකාවකටත් ඔන්න දරුවෙක් ලැබිලා ඉදා. මේ දරුව දෙන්නම කිරි මව්වරු අරගෙන ඇවිල්ලා මාලිගාවෙම පැත්තක වෙනම කාමරයක දරුව දෙන්න එදා ඉපදිච්ච දරුව දෙන්න නිදි කරවලා තිබ්බා. රජ්ජුරුවන්ගේ පුතා රාජකුමාරයා දේවියකට දාව ඉපදිච්ච රත්තරන් තොටිල්ලක දරුව නිදි කරවලා තිබ්බා. අර වැඩකාරියකට දාව ලැබිච්ච දරුවා නිකම් පැදුරු කෑල්ලක බිම දරුවා තියලා ළමයා නිදි කරවලා තිබ්බා. ටික වෙලාවකින් මේ දරුවෝ බලන්න රජ්ජුරුවන්ගේ නැගණිය කුසල් රජ්ජුරුවන්ගේ නැගණිය සුමනාව
මේ කාමරයට එනකොට මේ දරුව දෙන්න නින්දෙන් ඇහැරිලා පෙර දෙවුලවින් චුත වෙලා මනුලුවට ආපු දෙන්න. නිදාගෙන ඉඳලා ඇහැරුණා ළමයි දෙන්නටම ජාතිස්මරණ ඥානය පහළ වුණ. ජාතිස්මරණ ඥානය කියලා සඳහන් වෙන්නේ පෙර ජීවිත සිහි කරලා දැකීමේ නුවණ. පුංචි කාලෙම මේ දරුව දෙන්නට සසර පිනට ඒ කාශ්‍යප බුද්ධ ශාසනය භාවනා කළා, ගුණධර්ම වඩපු කෙනෙක්. දෙන්නම දිව්‍ය ලෝකයේ හොඳ සිහිනුවණින් දෙව්ලොව ඉපදිච්ච අය. දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආවේ ධර්මාවබෝධයම අරමුණු කරගෙන. පෙර සසර තමන් කොහෙද හිටියේ කවුද දෙන්නටම නිදාගෙන ඇහැරිලා ඇස් අරිනකොටම පෙර මතකේ ආවා ජාතිස්මරණ ඥානෙ. මේ දෙන්නට දෙන්න අර රත්තරන් තොටිල්ලේ ඉන්න දරුවයි බිම නිකම් රෙදි කෑල්ලක් දාලා බිම නිදා නිදි කරවලා තියෙන මේ වැඩකාරීකට දාව ලැබිච්ච දරුවයි දෙන්න නින්දෙන් ඇහැරලා කතා කර කර ඉන්නවා. මේ කතා බහ ඇහුණා සුමනාවට. සුමනාව මේකට කන් දීලා බැලුවා, මේ දෙන්නගේ මේ පොඩි දරුව මේ ඉපදිච්ච දරුව දෙන්න කොහොමද පුංචි කාලේ කතා කරන්නේ, මොනවද මේ කතා කරන්නේ? ධර්ම කරුණු, ධර්මයේ ගැන. මේක අහගෙන ඉඳලා සුමනාවට හිතුණා මේ නම් එසේ මෙසේ දරුව දෙන්නෙක් නෙමේ, පෙර සසරි මහා පින් ඇති පුණ්‍ය ශක්තියක් එක්ක දෙව්ලොවින් ආපු දෙන්නෙක් මේ. මේ අයගේ විස්තරය, මේ අයගේ සසර පින කවුද මේ කියලා බුදුහාමුදුරුවන්ගෙන්ම දැනගන්න පුළුවන් කියලා සුමනාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දැන් මේ කාරණේ ඔක්කොම සුමනාව හිතේ තියාගෙන වැඳලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, යාළුව දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් පින් කරනවා, භාවනාත් කරනවා. අනිත් කෙනා පින් දහම් කරන්න උත්සාහයක් නැහැ. හැබැයි බණ භාවනා කරමින් ධර්ම අවබෝධයට වීර්ය වඩන. මේ දෙන්නා දෙව්ලොව ඉපදුනොත් වෙනසක් තියෙනවද කියලා ඇහුවා. ඔන්න දැන් සුමනාව මේ කාරණේ ඔළුවේ තියාගෙන බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, යාළුව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් භාවනා කරනවා, හරියට පින්කම් කරගන්න පින් කරනවා, භාවනාත් කරනවා. අනිත් කෙනා පින් දහම් කරන්න ලොකු උනන්දුවක් නැහැ, හැබැයි භාවනාවේ දිලා ඉන්නවා. මේ දෙන්න දිව්‍ය ලෝකේ ඉපදුනොත් දෙව්ලොව වෙනසක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනි තියෙනවා. අර සසර පින් කරපු කෙනා, දාන ආදී පින්කම් කරගත්ත කෙනා දෙව්ලොව ඉපදුනත් මහේශාක්‍ය දෙවියන් අතර උපදිනවා කියෝ. පින් කරගත්තේ නැති භාවනාවේ දිලා හිටපු කෙනා දිව්‍ය ලෝකේ ඉපදුනත් සැප සම්පත් අඩු, අල්පේශාක්‍ය දේවතා කොටසක දෙවියන් අතර තමයි කියව උපදින්නේ. එතකොට සුමනාව කියනවා, සාදු සාදු ස්වාමීනි, මම ඒ කාරණේ ඒ විදිහටම ධාරණය කරගන්නම්. පිනට අනුව දෙව්ලොවත් වෙනස්කම් ඇති වෙනවා කියලා මං ඒ කාරණේ ඒ විදිහට ධාරණය කරගන්නම්. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනු සුමනාවනි මොකක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ දෙන්න දැන් අර දිව්‍ය ලෝකෙ ඉපදිච්ච මේ දෙන්න දෙව්ලොවින් චුත වෙලා මනුලොවට එනවා. ආයි මනුස්ස ලෝකෙත් වෙනස්කමක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාළ සුමනාවනි තියෙනවා. අර පෙර සසරේ හොඳට දම් පිංකම් කරගත්ත මහේශාක්‍ය දෙවියන් අතර ඉපදිච්ච කෙනා දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආවත් මනුස්ස ලෝකේ බොහෝ සැප සම්පත් ඇති තැනක තමයි කිව උපදින්නේ. කො රජ පවුලක, සිටු පවුලක බොහෝ සැප සම්පත් ඇතුව පුංචි කාලේ ඉඳන් අර පෙර සසරේ කරපු පිනේ විපාක විඳිනවා. කොහේ ගියත් ඒ සැප සම්පත් ලැබෙන. ඇයි? සසර පින් තියෙනවා. මනුලෝ උපදින්නේ සැප සම්පත් ඇති තැනක. හැබැයි සසරේ පින් කරලා නැතිව දිව්‍ය ලෝකෙත් අල්පේශාක්‍ය දෙවියන් අතර හිටපු කෙනා දෙව්ලොවින් චුත වෙලා මනුලවට ආවත් උපදින්නේ ඉතාම දුප්පත් තැනක. සමහර ඉදා වේලා හම්බ කරගන්න බැ, හරි කරදර, ලෙඩ දුකක් හැදුනොත් බෙහෙතක් ගන්න විදිහක් නැහැ. බොහොම දුකසේ තමයි ජීවිතේ ගැට ගහ ගන්න තියෙන්නේ. අන්න එහෙම තැනක තමයි කියව උපදින්. ඇයි? පෙර සසරි පින් කරගෙන නැහැ. එහෙම ඒ කරුණු විස්තර කරලා දෙනකොට සුමනාව කියනවා, සාදු සාදු ස්වාමීනි, මම ඒ ධර්ම කාරණයක් ඒ විදිහටම දරා ගන්නවා. පිනට අනුව දෙව්ලවත් වෙනස්කම් ඇති වෙනවා, පිනට අනුව මනුලවත් වෙනස්කම් ඇති වෙනවා කියලා මං දරා ගන්නවා.
ඊළඟට සුමනාව කියන සාමිනි මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙන්නම් රාජකුමාරයෙක් වුණත් දුප්පත්ම පැල්පතක ඉපදිච්ච වැඩකාරියෙක්ගේ දරුවෙක් වුණත් මේ දෙන්නම සියලු සැප සම්පත් කුඩා වූද මහත් වූද ඥාති මේ ඔක්කොම අතහැරලා පැවිදි වෙනවා. රජ පවුල කෙනත් සිවුරු පිරිකර පාත්‍රයක් අර පැවිදි වෙනකොට අර අට පිරිකරේ තියෙන මේ අංග ටික තමයි යාටත් ලැබෙන්නේ. තුන් සිවුර පාත්‍රේ ওই ටික තමයි ලැබෙන්නේ. දුප්පත්ම පැල්පතේ කෙනත් පැවිදි වෙනකොට යාට ලැබෙනවා පාත්‍රයක් සිවුරු පිරිකර අර ටිකම ලැබෙනවා. මේ අෂ්ට පරිස්කාර ටික ලැබෙනවා. එතකොට මේ දෙන්න පැවිදි වෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ පැවිදි ජීවිතෙත් පෙර සසරේ පින අනුව වෙනස්කම් ඇති වෙනවද කියලා අහන. එතකොට දෙන්නම එකම දවසේ එකම විදිහට පැවිදි වුණා කියලා හිතන්. පැවිදි වුණාට පස්සෙත් පෙර සසරේ කරපු පිනේ විපාක අනුව වෙනස්කම් ඇති වෙනවද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාළ සුමනාවනි ඒ පිනේ විපාක පැවිදි ජීවිතේ පුරාමත් තියෙනවා. පෙර සසරේ දම් පින්කම් කරගත් කෙනෙක් පැවිදි වුණොත් එයාට සිව්පසේ බහුල බහුල වශයෙන් ලැබෙනවා. පැවිද්දට අවශ්‍ය සිව්පසේ චීවර, පින්ඩපාත, සේනාසන, ගිලම්පස අවශ්‍ය සිවුරු පිරිකර යන්න යන තැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලැබෙනවා. දානමාන තමන්ට උපරිමෙන් ලැබෙන ප්‍රනීත ප්‍රනීත විදිහට දානමාන ආදිය ලැබෙනවා. ලෙඩක් දුකක් වුණාම බෙහෙත් හේත් හොඳ වෛද්‍යවරු මිනිස්සු පොර කනවා එක්කන් ගිහිල්ලා බෙහෙත් තරම් දෙන්න. හොඳ දක්ෂ වෛද්‍යවරු බෙහෙත් හේත් ටික තමන්ට ලෙඩ ගැන අහලා සතුටෙන් තමන්ට ඒව සපයලා දෙනවා. යන යන තැන කුටි සෙනසුන් ආරාම සැප සම්පත් උපරිමෙන් ලැබෙනවා. ඇයි සංසාරේ පින් කරපු කෙනෙක් බුදුරජාන් වහන්සේ වදාළ සුමනාවනි සසර පින් කරපු කෙනා පැවිදි වුණත් සියල්ල අතහැරලා ඒ පැවිදි වෙච්ච දවසේ ඉඳන් එයාට සිව්පසේ බහුල බහුල වශයෙන් ලැබෙනවා. ඇයි සසර පින් කරගත්ත නිසා. හැබැයි යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා එයාට සංසාර පින නෑ. එයා සසරේ දන් දීලා පින් කරගත්ත සසර පුරුද්දක් නෑ. එයා පැවිදි වෙච්ච දවසේ ඉඳන් පින්ඩපාතේ ගියා දාන ටික වරදිනවා. ලෙඩක් දුකක් වුණත් හරියට බෙහෙතක් ගන්න වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ. බොහොම දුකසේ හරි හමන් සිවුරක් පිරිකරක් ලැබෙන්නේ. එක්කෝ ඒ ලැබිච්ච එකම තමයි. බොහොම ගොරෝසු රළු සිවුරක් තමයි කවුරු හරි පූජා කරත් පූජා කරත්. කොහේ හරි ආරාමික කුටියක වැඩ සිටියත් එතනත් කරදර. දායකයන්ගෙන් කරදර, ඉන්න තැන්වල පිරිසගෙන් කරදර, සමහරවිට යන්න කියනවා යන්න වෙනවා. කොහේ හරි ගිහිල්ලා කුටියක හිටියත් මොනවා හරි සත්තුන්ගෙන් හරි කරදර. එක්ක වැස්සේ නාය යනවා, ගල්ලෙනක් කුටියක් තිබ්බනම් එක්ක ඒකත් මොනවා හරි ප්‍රශ්නයක්. වතුර පාරක් ගිහිල්ලා හරි කඩාගෙන වැටෙනවා, ගහක් හරි කඩාගෙන වැටෙනවා කුටියට. මේ වගේ ධර්මාවබෝධයේ කරා යන ගමනේ පැවිදි වුණත් පින් කරපු කෙනාට සැප සම්පත් ටික ලැබෙනවා, සිව්පසේ ලැබෙනවා. පින් කරගත්තේ නැති කෙනාට ඒක ලැබෙන්නේ කරදරයි කියේ. බොහෝම දුකසේ තමයි ඒ සිව්පසේ ටික හොයාගන්න තියෙන්නේ. ඔය කරුණ විස්තර කරලා කියනකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි මම පිනට අනුව මනුලවත් වෙනස්කම් ඇති වෙනවා, දෙව්ලවත් වෙනස්කම් ඇති වෙනවා, පැවිදි වුණත් පිනට අනුව වෙනස්කම් ඇති වෙනවා කියන කාරණේ මම ඒ විදිහටම දරා ගන්නවා. ඊළඟට සුමනාව කියනවා ස්වාමීනි මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද කියලා ඇහුවා. සුමනාව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේ දෙන්න පැවිදි වෙලා එක්කෙනෙකුට සැප සම්පත් බහුලයි, අනිත් කෙනා බොහොම දුකසේ තමයි සිව්පසේ හොයාගන්නේ. හැබැයි මේ දෙන්නම වීරියෙන් නිවන් මඟ ගමන් කරලා ධර්ම අවබෝධි ලබනවා. දෙන්නම ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන. දෙන්නම ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට ඒ ධර්ම අවබෝධ වෙනසක් තියෙනවද කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව ඔතනදී නම් වෙනසක් නැහැ කියලා. දැන් සීවලී මහරහතන් වහන්සේ රහත් වුණා. ලෝසක මහරහතන් වහන්සේ රහත් වුණා. මේ ශාසනය උභහල ඇති සීවලී හාඳුරු කියන්නේ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අග්‍රයි. පුදුම ලැබීමක් තිබ්බ කෙනෙක්. ලෝසක මහරහතන් වහන්සේ ගැන අහලා ඇති පිණ්ඩපාත ගියත් දාන ටික නැහැ. හරීම දුකසේ පුදුම දුක්ඛිත ජීවිතයක් ගත කරපු කෙනෙක්.
කෙනෙක් දානේ ටික බෙදන්න හදනකොට පාත්‍රේ දානේ පිරීලා වගේ කොටින් වහගෙන ඉන්නවා වගේ පේන. බෙදන්න හදන දානේක ආපහු ගන්න. උදුර්ලා දාගන්නේ කෝකෝ දෙන්න කියලා. ඉතින් අනේ උන්වහන්සේ පිණ්ඩපාත වැඩියක් දානේ ටික හම්බෙන්නේ නැමග හැරෙනවා. පාත්‍රයට දෙයක් ලැබුණොත් වළඳන්න ගන්නකොට පිළුණු වෙලා කියනවා. පෙර සසර කර්ම විපාක උන්වහන්සේ පසුපස ආපු හැටි. එතකොට බලන්න හැබැයි උන්වහන්සේලා දෙනම රහත් වුණා. නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. සැප සම්පත් ඇතුව සැප සහිත ප්‍රතිපදාවකින් ගිහිල්ලා රහත් වුණත් දුක් සහිත ප්‍රතිපදාවකින් ගිහිල්ලා රහත් වුණත් නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. උන්වහන්සේලා දෙනමම රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කරලා ඒ අරහත් ඵලයේ වෙනසක් නැහැ. එතන දිනම් වෙනසක් නැහැ කිය. ඒ ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පාලා සංසාර ගමන අවසන් වෙනවා. නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. එහෙමනම් අපිට පේනවා නිවන් දකින්න යන මාර්ගයත් නිවන් අවබෝධයේ ලැබෙන ආකාරයත් තමන් කරපු පින්පව් කුසල අකුසල කර්ම මත වෙනස්කම් ඇති වෙනවා. අන්නේ නිසයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්ම මාර්ගේ පුරාම බුදුහාඳුරු පෙන්වේ පිනට ගරහන්න එපා. මා භික්ඛවේ පුඤ්ඤාන බාහිත මහණෙනි පිනට බය වෙන්න එපා කීව. පින් කරන්න බය වෙන්න එපා. ඊළඟට පිනට අවමන් කරන්නත් එපා. ඔය පුංචි පින කරලා වැඩක් තියනවද? ඕවත් මේ ලොකු පින් කන්ද? ඔන්න ඔහොම හිතනයි ඉන්න. ඕක පුංචි පිනක් නේ, ඕක මේ චූටි පිනක් නේ, ඔය වගේ පින් කරලා වැඩක් අන්න එහෙම හිතනයි ඔබ ඕන තරම් මේ සමාජයේ අහලා දැකලා ඇති. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා භාජනයකට ජලය බිඳුව බිඳුව බිඳුව වැටිලා ඒ භාජනයේම ජලයෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ වගේ තමයි ටික ටික නමුත් කරන පින පුංචි පුංචි පින එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ නිසා කවදාවත් පිනට අවමන් කරන්න එපා කිය. මතක තියාගන්න කවමදාවත් ඒ පින පුංචි ඔය පොඩි පිංකම් කරලා වැඩක් තියනවාද ඕක පුංචි ඉන කියලා කවදාවත් පින පුංචි කියලා පිනට අවමන් කරන්න එපා. පුංචි පුංචි පින හරි රැස් කරන්න එකතු කරන්න. සමහර වෙලාවට ප්‍රායෝගික තලයේ ගත්තහම ඔබට ජීවිතේ කූමියෙක් වෙන්න පුළුවන් බේර ගන්න. වතුරි ගහගෙන යන කූමියෙක් සමහරලාට පිකම් හොදනකොට සිංක එක හරි සමහරලාට කොහේ හරි වතුරක ඉන්න කූමියෙක් බේරගත්ත වෙන්න පුළුවන්. කෙනෙක් මේක බොහොම සතුටෙක් අනේ මං අද කෙනෙක් සතෙකුට පොඩි සතෙකුට හරි ජීවිත දානයක් ලබා දුන්නා කියලා සතුටු වෙන. තව කෙනෙක් කියන ඕවත් මහ ලොකු පින්කන්ද කියලා එයා ඒක ගණන් ගන්න. බලන්න අර පුංචි පුංචි පින හරි ජීවිතේ රැස් කරගන්න කෙනා ඒ පින බලවත් කරගන්න. දැන් ඔබ අහලා ඇති විමානවත්තු ධර්මයේ සඳහන් වෙනවා පේතවත්තු විමානවත්තු කියලා. ඔය සුත්ත නිපාතේට අයිති වෙනම ධර්ම ග්‍රන්ථයක්. ඒකේ සඳහන් වෙන්නේ පින්කම් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. විමානවත්තු කියලා කියන්නේ අකුසල් කරලා ඒ අකුසල විපාක හැටියට ප්‍රේත ආත්ම භාවවල ඉපදිච්ච ප්‍රේතයන්ගේ ජීවිත කතා. පේතවත්තු කියන කොටසට අයිති වෙනවා. මේ විමානවත්තු වේ තියෙන කතන්දර දිහා මේ කතා දිහා බලනකොට අපිට පේනවා සමහර අය ලොකු පින්කම් කරලා නෙමෙයි. ඒ අය කියනවා ස්වාමීනි මම බත් හැන්දක් පූජා කරා. පිණ්ඩපාත වැඩම කරපු ස්වාමීන් වහන්සේ නමකට හිත පහදවාගෙන මම එක බත් හැන්දයි පූජා කරේ. මම ওই පින ගැන නිතර සිහි කරා. මට මැරෙන කොටත් ඒ පින බලවත් වෙලා මම දිව්‍ය ලෝකෙ ඉපදුණා. සමහර අය කියනවා ස්වාමීනි ගෙදර හරියෙම දෙන්න දෙයක් තිබ්බේ නැහැ. ගිහින් බලනකොට දංකුඩ ටිකක් යන්තම් අර වළඳේ අග තිබ්බා දංකුඩ ටිකක්. කල්පනා කරා මේක පූජා කරලා හරියනවද? කමන්නේ කියලා ගිහිලා කිව්වා නේ ස්වාමීනි ගෙදර දෙන්න දෙයක් නැහැ. මේ දංකුඩ ටිකක් තියෙනවා. උන්වහන්සේ පාත්‍රය දීගු කරා පූජා කරත් හිත පහදවාගෙන පූජා කරලා හිත හදාග ඒ පින මතක් වුණා කියන මැරෙන ඒ පිනෙන් තමයි කියන මේ සැප සම්පත් ලැබුවේ. සමහර අය කකා හිටපු කෑම ටිකේ මේ විසි කරන්න ගිය ටික සමහරලාවට තමන්ගේ අතින් ඉඳුල් වෙච්ච ටික පූජා කරත් විසි කරන්න ගිය පිට්ටු කෑල්ලක් පාත්‍රයකට පූජා කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දිව්‍යාංගනාවක් ගැන සඳහන් වෙනවා. එතකොට අපිට පේන මේක මලක් පූජා කරලා උක් දණ්ඩක් පූජා කරලා
සාමාන්‍ය සමාජ අපි ගත්තහම මේක පුංචි පින්කම් වගේ පෙවුනට ඒ පුංචි පුංචි පින නොසිතන විදිහට බලවත් වෙලා කරපු අකුසල් යටපත් කරගෙන යාව සුගතිගාමීව සුගතිය අරගෙන යන්න පුළුවන්. අන්න එවැනි සිදුවීම් තමයි විමානවත්තු කියන ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ. එනිසා පින්තුනි කොයිම වෙලාවකවත් පින පුංචි කියලා හිතන්න එපා. පිනට ගරහා කරන්න එපා. පුළුවන් තරම් පින් කරගන්න. ඒ පින් කරනකොට හිතන්න මේ රැස් කරගන්න පින මට නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා. ධර්මාවබෝධයේ පිණිස උපකාර වේව. අන්න ඒකට ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කියලා. නිවනම අරමුණු කරගෙන පින් කරගන්න. තමන් කරන හැම පිනකම අරමුණ තියෙන්නේ ධර්මාවබෝධය. අන්න ඒ විදිහට පින් කරගත්ත කෙනා තමන් පියවරෙන් පියවර දවසින් දවස ධර්මාවබෝධි පැත්තට පින් කුසල් බලවත් කරගෙන අතහැරීම පුරුදු කර නයිස් ක්‍රම්‍ය අතහැරීම කියන්නේ කාමයන් අතහැරී ඒ තුළ එයා භාවනාවකත් යෙදෙනවා. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි, මේ විදිහට භාවනාත් කරනවා එයා. ඒ ගැඹුරු ධර්මයේ තමා තුළින් අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. අන්න ඒ තුළ ප්‍රඥාවත් බලව ප්‍රඥා පාරමිතාවත් වඩා ගන්න. අන්න එවැනි අය සසරී සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින් නිවන කරා යන දක්ෂ කෙනෙක් බවට පත් වෙන. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ප්‍රතිපදා හතර උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මාවබෝධයේ කරා ගිය ඒ ප්‍රතිපදා හතර සුඛාපටිපදා සැප සහිත ප්‍රතිපදාවකින් කිප්පාවිඤ්ඤා ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයෝ ඉන්නවා. දැන් බලන්න සමහර ශ්‍රාවකයෝ ගැන මලක් දිහා බලාගෙන ඉඳලා ඒ මල පරවෙනකොට මගේ කයටත් මේ ඉරණමම නේද අත් වෙන්නේ කියලා සිහි කරලා ඒ සැනින් ධර්මය අවබෝධ කරගෙන රහත් වෙච්ච රහතන් වහන්සේලා ඉන්නේ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේක ගාථාවකින් දහම් දෙසනකොට ඒ ගාථාවෙන් බණහල ධර්මය අවබෝධ කරගත් රහතන් වහන්සේලා හිටියා. දැන් උපතිස්ස කෝලිත දෙන්නා, උපතිස්ස කියන්නේ සාරිපුත්ත හාමුදුරන් ගිහිනම් බොහොම ධනවත් සිටු පවුලක ඉපදුනේ රූපසාරී බැමිණිය, තමන්ගේ අම්මා බොහොම ධනවත් පවුලක. හැබැයි තරුණ වයසෙම මේ යාළුව දෙන්න සංසාර පිනට පුරුද්දට විමුක්තියක් හරහා පිටත් වෙලා ගියා. එහෙම ගිහිලා කලින් ওই සංජය කියන පරිබ්‍රාජකයා ළඟ කාලයක් හිටියා. ඒව අහගෙන හිටියට තේරුණා මෙතනින් නම් ධර්මාවබෝධයක් ලැබෙන්නේ නැහැ. සසර ගමන අවසන් කරන්න බෑ. එතනින් ගිහිල්ලා දෙන්න එකට ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා දෙපැත්තකට වෙන් වෙලා ගියා. කාට හරි කලින් ධර්මයේ මුණ ගැහුණොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා කියමු කියලා කියනවා කියන පොරොන්දුව මත දෙන්නට දෙන්න පාරවල් දෙකකින් පිටත් වුණා. ඔහොම යනකොට තමයි අස්සජී මහරහතන් වහන්සේව දකින්නේ උපතිස්ස කියන තරුණයා. උන්වහන්සේගේ ඉරියව් දැක්ක ගමන් හිත පැහැදුණා. ගිහිල්ලා වැඳලා ගෞරව කරලා ඇහුවානේ ස්වාමීනි ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද පුරුදු කරන්නේ? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? අනේ මට මේ ධර්මයේ කියන්න කිව්වා. දැන් මේ මහා පාරක ඇවිදගෙන යන පිරිස අතරින් තමයි මේ අස්සජී මහරහතන් වහන්සේගේ ඉරියව් දැකලා පැහැදිලා ශ්‍රමණයන් වහන්සේ නමක් අඳුනගත්තේ. මේ රහතන් වහන්සේ කෙනෙක්ද? බුදුහාඳුරන්ගේ ශ්‍රාවකද? ඒව මොන දැනගෙන හිටියේනේ? අස්සජී මහරහතන් වහන්සේ ගාථාවකින් අර මහා පාර අයිනේ උපතිස්ස

0: නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ කියලා ඔය ගාථාව කීව. දැන් අපි දන්නවා ගාථාවේ පද හතරක් තියෙනවා. ඒයින් පළවෙනි පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. පද හතරක ගාථාවකින් පද දෙකක් ඇහෙනකොටම සෝවාන් වෙන්න තරම් සසර කොයි තරම් ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් තිබිලා තියෙනවද? උන්වහන්සේ සසරේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානේ ලබන්න ඒකා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරපු කෙනෙක්. කිප්පාබිඤ්ඤා සැනින් අවබෝධ කරගත්තා. මාර්ගය සැපසහිතයි ඉක්මනින් අවබෝධ ලැබුණා. සමහර අය ඉන්නවා සැපසහිත මාර්ගයක් වුණාට අවබෝධ කරගන්න ගියාම ගොඩාක් වීරිය වඩන්න වෙනවා. සසරේ පින් කරගත්තේ නැති අයට පිනට ගරහ කරමින් පින් කරගන්නේ නැතුව පිනට වීරියක් වඩන්නේ නැතුව ජීවත් වෙච්ච අය භාවනාවට උත්සාහයෙන් උනන්දුයෙන් කටයුතු කරත් සසර ධර්ම අවබෝධයට යන්න තියෙන මාර්ගයේ දුක්ඛාපටිපදා දුක් සහිත මාර්ගය. හැබැයි සසරේ බණ භාවනා කරලා ප්‍රඥා ඉන්ද්‍රිය පැත්ත බලවත් නම් ඉක්මනින් අවබෝධ වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නිසා නමුත් මේ ධර්ම අවබෝධයට යන මාර්ගයේ දුක් සහිතයි දුක්ඛාපටිපදා. ඊළඟ කොටස තමයි දුක්ඛාපටිපදා දණ්ඩාබිඤ්ඤා. ප්‍රතිපදාවත් දුෂ්කරයි අවබෝධයත් අමාරුයි. ඒ සසරේ පින් කරගන්නෙත් නැහැ භාවනා කරන්නෙත් නැහැ ධර්මයට ගරහ ගරහ භාවනාවක දෙන්නෙත් නැතුව ඉන්න අය සසරේ බොහෝ දුක් විපාක විඳිමින් උපෝපං ආත්ම භාවවල සසරේ යන්න වෙනවා. බුද්ධ ශාසනයක් මුණ ගැහුණත් බණ ඇහුණා සමහරලාට බණ අහනකොටම නිින්ද යන. පැය ගණන් ටෙලිනාටි බලාගෙන චිත්‍රපටි බලමින් මොන කතා කර කර කුණු ගොඩවල් අකුසල් ගැන කතා වෙවි ඕන තරම් ඉන්න පුළුවන්. සමහරුන්ට බණක් ඇහෙනකොටම නිදි කිරා වැටෙනවා. නිින්ද යන. හිත පිහිටන්නේ ධර්මේ. සංසාර පින නැහැ. සමහර අය ඉන්නවා ධර්මයට ආසක් එනවා සැනින් පුදුම ආසාවකින් බණහන. ඒ නිසා සංසාර පුරුදු කියන ඒවා මේ ධර්ම අවබෝධය කරා යන කෙනාට ඉතාම වැදගත්. එහෙමනම් පින්වතුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි ඔබට පෙන්නලා දුන්නේ ප්‍රතිපදා හතරක් ගැන. සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා, සුඛාපටිපදා දණ්ඩාබිඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා, දුක්ඛාපටිපදා දණ්ඩාබිඤ්ඤා කියන ප්‍රතිපදා හතර. මේ ප්‍රතිපදා හතර දිහා බලනකොට අපිට පේනවා සසර නිවන කරා යන ශ්‍රාවකයාට පිනත් අවශ්‍යයි, ධර්මාවබෝධයේ පිණිස ගන්න වීරිය, භාවනාව, යෝනිසෝ මනසිකාරේ, කුසල් වැඩීම, ඒ දෙකම අවශ්‍යයි. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය තුළ පින් දහම් කුසල් දහම් බලවත් කරගෙන අප්‍රමාදීව උතුම් ධර්මයේම දියුණු කරගන්න ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ කරාම හිත වඩා ගන්න. මේ ධර්මානුශාසනාව ඔබට ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකතන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දාණයම උතුම් වේ.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: සුදිල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්කෝ.

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හිම් නැති භව සාගරයෙන් එගොඩ විය හැකි.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යම

දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කමකානි සංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පින්වතුනි විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරල ඇති පින්වතුනි. බලන්නෙහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන. රන්වන් පැහැයක් ඇත්තෙකු වීම, රජස් නැත්තෙකු වීම, ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙකු වීම, තේජස් ඇත්තෙක් වීම, සිනිඳු සිරුරක් ඇත්තෙකු වීම, සිරුරේ කුණු නොවැලීම, මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වතුනි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලොව පරලොව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසා ගත නොහැකිය.

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවක්
1: සුතිර කුවන් පෙතලිය.

ಮಗನ ಗಂಗೀಗಯ ಗಲಾವಿ ಗಲಾವಿ ಹರದನಿ ಹೈ

0: දිල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: සුතිර ගුවන් පෙතුලිය
0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්තේ.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකී.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ගෝ.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.

පින්වත, සසර ගමන නිම කළ, ශෝක දුරු කළ, සියලු තැන්හි නොවැළි මිදුනා වූ, සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය.

0: අර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කර ගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දිවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: සුදිල ගුවන් විදුලිය

පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමක වගේ.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩු

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වගේ.

බුදුමග තෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයහපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුතිර කුවන් පෙතලිය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රීසිත සෑම දිනා කෙරෙහි

සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වතුනි මේ ප්‍රීතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජල දහරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි, මට පැන් දෝතක් දෙන්න, දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුණ හේතුව කියලා. මෙය මනුලොව ඉපදිලා ඉන්න කාලේ මගේ පුතා පිංගුතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින් උතුණී එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා. ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම, දකින හැමදේම පින් උතුණී ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින් උතුණේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. නිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න. සෝතිගේ කුවන් පෙතලිය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවති. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්තව

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදි ලඟුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ඔබ එක්වන්නේ සුදිල ගුවන්විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

වෙදී මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරන්න කැමති සතිය දිනවල පස්වරු 2:00 to 4:00 දක්වා සුදුල radio.lk ඔස්සේ විකාශය වෙන මියුරු හින්දි කතාවලියත් සමගින් එකතු වන්නට කියලා. හින්දි සිනමාවේ දැවැන්ත චරිත, ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූප රාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රස විඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

0: see me Anisansa Vipassi Budurajanan Vahansi Samaye Tushita Kampiya Kiyala Hamduru Kenek Weda Sitiya එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පේ කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඊටාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුලින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පිංගුතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහ පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කියනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වත්තුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින්, බාධාවකින්, ශෝකයකින්, ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත්නි, පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: சுதில குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒකාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳ ඇති සිත් ඇද ගන්නා වූ සඳුන් ශරීරයේ ගැල්ලුවද නොඑක් ආභරණ වලින් නිසි ලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක්.

යාළුවනේ දිනපතා 5:00 සිට 5:60 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.

මතු දින ලෝදිනන පුංචි අපි ළමා වැඩසටහන සමගයි.

0: දකින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවල්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දාණයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන

0: දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත්පිළිවෙත් ආචාර සමාචාර උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපි වෙබ් අඩවියට.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොද සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න.
1: ජාපින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලි නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡ චාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagattavu pūjā dravyan buddha peraherin budu buddha sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa 820 බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

0: Sadu, sadu, sadu.
1: අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නමග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: cubano y petrolera.
1: Karunika pingwatuni punchi banapadeyakin jeevithe poshaniya karaganna ekaatmikawanna mi utum daham padaya shravaneya karannata kelam kime barapatalakama koitaram sasarata balapanawada samahara welawata oba obe jeevithen meya dana ho nodana සිදු කරගෙන ඇති මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුව එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි

0: මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා. මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, එවගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛයේ තුල පණුවෝ මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුසසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනින් මට මේ තරම් ලස්සන රූපයක් රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපාන බව.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා. සුභාවිත ගී රස විඳිමු වැඩසටහනින් අපි ඉඳහිට චිත්‍රපටයක දෙක ගීතත් ප්‍රචාරය කරනු ලබනවා. මම ඊළඟට තෝරාගනු ලැබුවේ එවැනි ගීතයක්. මේ චිත්‍රපටය මහර හැම වූ ස්ත්‍රිය 1966 වර්ෂයේ තමයි තිරගත වුණේ. මෙහි ගීතවල තනු නිර්මාණය කළේ සහ සංගීතය අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට ශිල්පියෙකු වන M.K. රොක්සාමි. ගායනා කරන්නේ මේ ගීතය මොහිදින් බෙක්. අහලා බලන්න සුමිහිරි, ඔබේ මතකයේ රැඳුණු සිත් රැඳි ගීතයක් මේ.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

1961 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් ගීතයක් රසවිඳීමටයි මේ සූදානම් වන්නේ. නරිබෑනා වේදිකා නාට්‍යය ජාති කුලගත් වයස් භේදයකින් තොරව මුළු මහත් ජනතාවකේම හදවතේ ලැබුම්ගත් සරල නාට්‍යයක් බවට පත් වුණා. මේ කතන්දරේ ඔබ අප කවුරුත් දන්නවා. දයානන්ද ගුණවර්ධනයන් මෙම නාට්‍යය නිදහස් රීතියක් අනුගමනය කරමින් රචනා කළා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගීත සංකල්පනාවන් මේ නාට්‍යය සඳහා බෙහෙවින්ම ජනප්‍රිය වීම කෙරෙහි බලපෑමක්. කුමටද සුබනියේ කඳුළු සලන්නේ ගීතය තමයි අපි රසවිඳීමට සූදානම් වන්නේ. ගීතය ආරම්භ කර ඇත්තේ මොනරිදු සෞදපානුව. මේ ගීතයේ කවිතා ගුණය මහත් ඉහළින් අන්තර්ගත වෙලා තිබෙනවා. ගීතයේ බස්වහර ප්‍රතිභාපූර්ණ කවියෙකු විසින් හසුරුවා තිබෙන ආකාරය අපට මේ ගීතය අහන විට මොනවට පැහැදිලි වෙනවද? දයානන්ද ගුණවර්ධනයන් සාම්ප්‍රදායික ගීත රචකයෙකු නොවි. ඔහුගේම නාට්‍යවලට අපූරු ආකාරයෙන් ගීත රචනා කළා. හොඳයි, එහෙමනම් 1961 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් මියුරු ජනප්‍රිය මා උපුටාගත් එම ගීතය අපි දැන් සුභාවිත ගී රසවිඳීම තුළින් ශ්‍රවණය කරමු. ගීපද රචනය දයානන්ද ගුණවර්ධනයන්, තනු නිර්මාණය සෝමදාස ඇල්විටිගල මහතා, ගීතයේ මුල් ගායනය ආචාර්ය සල්මන් පොන්සේකා,

කුරගානුවා කියලා කියන්නේ කුමක්ද? අපේ වැඩිහිටි කවුරුත් වාගේ මේ වචනය දන්නවා. නොදන්නා අයත් සිටිය හැකියි. කුරගාන්නේ ගවයින්. ගවයින් සැන්දෑවෙද්දී හිමින් හිමින් සිය ගාලට එන්නේ කුරගාගෙන. ඒ වගේ කළුවර කුරගාමින් එතැයි මා මීළඟට තෝරාගත් මේ ගීතයෙන් කාව්‍යාත්මකව රචකයා පවසා තියෙනවා. අපූරු කවි සිතුවිල්ලක් මේක. හෙමින් හෙමින් කුරගාමින් සැඳ කළුවර පැමිණේ. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වී ඒ අඳුර තුළ ඔහු වැසෙන පැල්පත වැසී යයි. සරාසඳද නොපෙනී යයි. මේ මොහොත සඳන තිරයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. වලාකුළුත් අහසේ දිස් නොවේ. ඒ අනුව හුදකලා පාළු රාත්‍රියේ පාළු ගතිය රජ වී තියෙනවා. ඇත්තේ අඳුර පමණයි. අන්ධකාරය කොතරම් දැඩි වුවත් කොතරම් බියකරු වුවත් ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රැයක දුර පමණයි. ඇයගේ හිස මත මහත් බරක්. ඒ බර දරා ගෙන සිටින්නේ ගව් ගණන් දුර වූ ජීවිතේ බරයි. විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය පස්වෙනි දශකයත් පහු කරමින් සිටිනවා. නිර්ව්‍යාජ ප්‍රේමයද, එම ප්‍රේමයෙන් ජනිත ශෝකයද සමෝච්චව එකට කලතාගෙන අතිශයින්ම සුමුදුර වූ කර්ණ රසායන වූ සංයත වූ සෞම්‍ය සුරයෙන් කරන ලද මේ ගායනය සහෘද නෙත්සිත් ඇද බැද තබා ගැනීම පුදුමයක් නොවේ. මේ ගීතයේ ගායන ලීලාව මෙන්ම පද ලීලාවද අපූරි. මඩවල එස්රත් නායක නම් වූ කවියා සැබෑම අපූරු ගීපද රචකයෙකු බව පෙන්වීමට මේ ගීතය හොඳම නිදසුනක්. කිසියම් ගීතයක් සරුසාර වීමට බලපාන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කවිතා ගුණය සහ ගේයතා ගුණය. ඒ දෙක මේ දෙකම සමෝච්චව සමානව සුසංයෝග වූ විට සරුසාර ගීත බිහි වෙනවා. මේ ගීතයේ ගේයතා ගුණය මෙන්ම කවිතා ගුණය පිරී පවතිනවා. මා මුලින් ඔබට සඳහන් කළා මේ ගීතය කවිතා ගුණය වගේම ගේයතා ගුණය පිරී පවතින ගීතයක් කියලා. මේ බලන්න මේ ගීතයේ සඳහන් වන මෙන්න මේ ප්‍රකාශය. ඈත් වූ සඳ මගේ සරාසඳ, තනි වෙලා මා තනි වෙලා. බලන්න අනායාසයෙන් මෙහි එන පුනරුක්තිය, අනුප්‍රාසය, ගේයතා ගුණය මොනවට පෙන්නුම් කරයිද? හොඳයි, එහෙමනම් සුභාවිත ගී රසවිඳමු වැඩසටහනින් අපි මේ මියුරු ගීතය රසවිඳමු. ගීපද රචනය මඩවල එස් රත්නායකයන්, තනුව සංගීතය සහ ගායනය විශාරද නන්දා මාලිනී.

මම දැන් ඔබව 1960 වර්ෂයට කැඳවාගෙන යන්නයි මේ සූදානම. 1960 වර්ෂයේ මාර්තු 1960 වර්ෂයේ මාර්තු 30 වෙනිදා තිරගත වුණා සංදේශය සිංහල චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ කේ ගුණරත්නම්, අධ්‍යක්ෂණය කළේ සිනමා මහගත්කරු ලෙස්ට ජේම් පීරිස් ෂූරීන්, කැමරාකරණය විලි බ්ලේක්, සංස්කරණය කළා ටයිටස් ත්‍රොතවත්තයන්, ගීතනු නිර්මාණය කළා සංදේශය චිත්‍රපටියට සුනිල් ශාන්ත, සංගීත සංයෝජනය සංගීත අධ්‍යක්ෂණය ආර් මුත්තුසාමි මහත්මයා, ගීපදමාලාව අරිසිං අහුබුදු සූරීන්. සංදේශය චිත්‍රපටියෙන් ඉතාම ජනප්‍රිය ගීතයක් තමයි මීළඟට මේ ප්‍රචාරය වන්නේ.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

0: 아무래도 커피 샌나서 알게
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්න එහි ආනිසංස කොයි තරම්ද කියලා. දහස් වතාවක් සක්දිවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන්විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ, සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංස දායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්දවච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි, නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ්ව ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

සිරිත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සොටිකෝ කුවන් පෙතලිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුද හැගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.